නාම කටයන්තර පූජා අවරණා දුජා කාහාහි ඌර්ණා කතන සිප්ත සජායි ජයෝ තුද පාවහ රහර ජායි දර්ගහ පැන්දී ජාන සුහිල්ලි හුක්ම සච්චේ පාතිශාහාහි ක්‍යා කහිය ගුණ කතහක නේරේ අන්තනා පාවහ වඩ්ඩේ වඩේරේ නානක සාච මිල පත රක්හෝ තුන් සිර ශාහා පාතිශාහාහි මාරු මහල්ලා පැහලා දක්ෂණී කායා නගර නගර ගඩේ අන්දර.